මලායිකතුන් විදාළ වූව තිමම් බේකලුන්ගේ තෙරෙන් හැම එකක වෙස් අලුකං කුරුම එබේ කලක කණ එළගෙන්වා මකාම නැතිෙන් වේ.

0: අදි හැම කෂවරුන් තිමම්මෙන්නේ සෆු සෆන් එතුරේ මලායකතුන්නේමුයි.
1: وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ
0: අදි හැම කෂවරුන් තිමම්මෙන්නේ තස්බීහ කියා මලායකතුන්නේමුයි.
1: وَإِن كَانُوا لَيَقُولُونَ
0: අදි හැම කෂවරුන් එවරෙන් එබහි මක්කාගේ මුශ්‍රිකුම් බුනේ උඩෙතේ

0: ගන්නවාශ ෆහේ නිකං හුරේ එවරින් දෙකේ නෙමේ.
1: අෆබිඅදාබිනා යස්තඅජිලූන්
0: ෆහේ එවරින් අවස්සුන් එදෙනි තිමන් රස්කලාගේ අසබන් හිජි.

මේ ගෙනස්තිනී බොඩතිමිහුණක් ගොරුවන් කියවන්දස්කො දේ ප්‍රෝග්‍රම් මුසැෆුම් ෆිල්ලාවලින්. මේ ප්‍රෝග්‍රම් ගම්මියදු කියවී සූරතුන් නිසාගේ සතේක ෆන්සාස් ෆස්වන ඇතුන් ෆෙෂිගෙන් ඒ සූරත්ගේ සතේක ෆස්තුලස් දෙවන ඇතුගෙනයලා මුදරිසකි අල්කාරී අලි වහිද අබ්දුරහමන්. දරිවරුන්නකී අයිෂත් ෆසීනා මුහම්මද්, හලීමත් ජහුදා ආදම්, අයිෂත් රිස්මා අදී හස්නා අහමද්. ප්‍රෝග්‍රාම් ෆෙද්දී අල්ගොන් ෆාත්මත් වහිදා

ඒ වඩාගතී රඟලු කමිගය ඒ දක්කවනි රඟලු හම වාහකපලකේ අවරෙන් නකීතය බෑ මිහුණන් හිංහයෝ නසේහෙත්තරේ උකමයි තෙබෑ මිහුණන් එහිවා එහි බෙවේ වාගවිරිය උකන් තෙබෑ මිහුණ රඟලන් ඉගේනේ තෙබෑ මිහුණන් එම්ම මොළගොතකී එක දිගපානනයි දෙකොළු නහද එදි වඩාගේ ගොතක දූකොන් එකවරියුම එබෑ මිහුම් නැපුුවේ කජිගපානිකමක තියවාහක නොදක්වාරේ මියහරක කජිගපාන මක්කායන් අරා වඩාගෙනගෙන්නේ හම නොවානේ මියන්න අහරු වඩාගතක පරිහමය ඒරුම් එමෙන්න බෙස් අහර්මෙන් කජිගපාන මක්කායන් අරා වඩාගත නොදී හිපාටෑපිකන් ඉහිදානේ ඔරුවත් වඤ්ඤේ මීහුණන් ආහිරුගා ඉංගිපා ඔන්නානී කංහිගි ගොතුග හගීගතේ බයකු රාවා ගොත්තගේ නෝනෙව දෙන් මීනා මි දෙමෙදුගා හිඟුන් හුට්ටාපා හිඟාජ්ජේ දෙන් ඉතුරු රසූද ඉංගිපාන් ෆරෑපුළු මක්කාගේ මීහුගේ කෑරිය සෆීරක් ෆොනුබුම කස්තුකරබායි ෆොනුබානේ බේකකි ඔස්මාන් ගිපාන් කම්ගා දැබ්බා එක ඉංගිපාන් ගරිහුගා දානේ දිහ මීහුන් අයියන් කුරබ්බා ෆොනු වැෆියේ මේ ෆොනුවීරු අමුරු කුරෙබ්බී මක්කායක් වඩාගෙන් මක්කාග නිකම තෙපාති ඉස්ලාම් නා ඉබද්දත් කුරබ්බා එමීහුණක් තනස්කමයි හිෆයිකන් ලිබුන්ගේ දොස් ගෑවිජිකම් ගොෆාවරි කම්ග ඛබර් දෙව්වා හෙද්දේ මතයි රසූල්ලා ගිෆාන් වඩාගෙන් නැවි ගෙෆල සියාරේ කුරෙබු නෝන් එහෙන් එබ්බිස් බේන ෆ්ලොග්ගා නෝන්කන් මක්කාගේ වෙඩින්නම් එංගේ මතේ දෙම්ෆේ උස්මාන් ගිෆාන් ඒ දිහ බේකල් නාගෙන් වඩාගෙන් මක්කායන් අරා වඩාගති ගිෆාන්ගේ තිමාගේ ඉබ්බාන් බුන සයිදිල් අමවි මීනාගේ සලාමෙ දරුගේ උස්මාන් ගිෆාන් මක්කායේ වඩාගෙන් මිවාහකුළු දෙකීමා කුරේෂුන් හැගේ මීහුන් දෙන්නේ ඉබාකි මොහමද් ගිෆාන් තිය වඩාගේ ගොත ලස්කර් ගොයාගෙන් වඩාගෙන් තම එක් ගොතකුම් බෙස් මිරසන් අරා වඩාගෙන් නුවානේ එහෙම් වීමා මියහරු වාණි එම්රි වඩාගන්න වාසේ ඒ වඩාගෙන් ෆා එහෙම් බෙස් ආදාගේ මීහුන් උම්රාව මං අන්න ෆදියකුන් එහෙන් අහරකුන් වඩාගෙන් හජ්ජුවේ උම්රාවේ වඩාගතක සමයේ දෙන් එමීහුන් උස්මාන් ගිෆානයි ගිෆාන් ගරිහුගා වඩාගේ දිය බේකලුන්නයි මක්කාගා තින්දු උස්මාන් දෙන් හයිය

0: ගඩි 30 මිනිට් මේ දීනු කියයි. මේ මෙන්දුරන මාතවකතු
1: අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්.

මලායිකතුන් විදාළ වූ තිමම් බේකලුන්ගේ තෙරෙන් හැම එකක වෙස් අලුකං කුරුම එබේ කලක කන එළගෙන්වා මකාම නැතිෙන්ුවේ.

මේ ගෙනස් දිනේ ඉබොඩතිමී හුණක් ගොරුවන් කියවන්දස්කොතේ ප්‍රෝග්‍රම් මුසැෆුන් ෆිල්ලාවලේ. මේ ප්‍රෝග්‍රම් ගම්මියදු කියවී සූරතුන් නිසාගේ සතේක ෆන්සාස් ෆස්වන ඇතුන් ෆෙෂිගෙන් ඒ සූරත්ගේ සතේක ෆස්තුලස් දෙවන ඇතුගෙන එලා මුදරිසකී අල්කාරී අලි වහීද අබ්දුරහ්මාන් දරිවරුන්නකී අයිෂත් ෆසීනා මුහම්මද් හලීමත් ජහුදා ආදම් අයිෂත් රිස්මා අදී හස්නා අහමද් ප්‍රෝග්‍රාම් ෆෙදී අල්ගන් ෆහමත් වහීදා

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගෙ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: මේ නුවදිය මෙගහත් දීනුගේ අඩු
1: ඊරිත කුර්ආනුගේ ഖാഫ് സൂറത്തുගේ അശാർവന ആയതുഗ അല്ലാഹു തആല വഹി കുറവാഫാവേ മാ യൽഫിദു മിൻ ഖൗലിൻ ഇല്ലാ ലദൈഹി റഖീബുൻ അതീദ് മാനൈ കുറാ അമൽത ബലഹട്ടവൻ ഏനാഗേ കാരീഗാ ഹാദിർവേ മലായികത കുനെതി ഏനായകൻ എവ്വസ് ബഹെൻ നുബുനെ
2: കടിൻ ഹവീർ ഫാസ് കടി തിരിസ് മിനട്ട് മീ ദീനു ഗാഡു
0: مصحف في لاولي
3: මේ බොඩති මිහුණ කුරුවන් කියවන් දස්කුතේ ප්‍රෝග්‍රෑම් මුසෆුන් ෆිලාවලේ මේ ප්‍රෝග්‍රෑම් ග කියවාණී සූරතු නිසාගේ සතේක 50 වසනා තු ෆෙෂිගින් ඒ සූරතුගේ සතේක 53 දෙවනා තු ගෙනියලා මුදර්රිසකි අල්කාරි අලී වහීද් අබ්දුල් රහ්මාන් දරිවරුණකි ආයිෂත් ෆසීනා මුහම්මද් හලීමත් ජහ්දා ආදම් ආයිෂත්

මේ ගෙනස් දිනේ ඉබොඩතිමී හුන්නක් ගොරුවන් කියවන්දස්කොතේ ප්‍රෝග්‍රාම් මුස්සපුන් ෆිලාවලේ. මේ ප්‍රෝග්‍රාම් ගම්මියදු කියවී සූරතුන් නිසාගේ සතේක ෆන්සාස් ෆස්වන ඇතුන් ෆෙෂිගෙන් ඒ සූරත්ගේ සතේක ෆස්තොල සිතවන ඇතුගෙන යලා මුද්දරිසකී අල්කාරී අලි වහිද අබ්දුරහ්මාන් දරිවරුණකී අයිෂත් ෆසීනා මුහම්මද් හලීමත් ජහුදා ආදම් අයිෂත් රිස්මා අදී හස්නා අහමද් ප්‍රෝග්‍රාම් ෆෙද්දී අල්ගොන් ෆාත්මත් වහිදා

0: ගැනීම් එවරෙන් බුණුවෙ හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවෙ හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේෙන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරේ قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا إكوغي تيبا ميهوننا حقو گين هندان کو دیوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයේ අදි කියෙත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලාෆාවා බයකේ.

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේහෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේග ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගෙ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවර.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දල්ලූනල් මුකද්දිබූන් ලආකිලූනමින් ශජරිම්මින් සක්කූම්
1: ඒ මගුෆ්‍රදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේව දෙං හම කෂවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවර.
0: ෆමාලි ඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فهي فيمبوا جنفاوا جملتا فيمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනුකුරණී කී වෙහෙයෙ.
0: අෆරඅයිතුම්මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي نحن

ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙක් කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමේ ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අසීම් ෆහෙ කලේගෙෆානුගේ වෙරි මෑවන්ත රස්කලාන්ගේ ඉස්මු ෆුළුන් කලේගෙෆානු තස්බීහ විදාළු වාෂෙ فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا تمن رسكلانج هو وحي كربم وإنه لقسم لو تعلمون عظيم أدي تيبا ميهم دنني نما هما كشورون ඒ බොඩුවෙගෙන්වා හුවයෙක්කං කශවර ඉන්නහු ලකුර්ආනුකරීම් හම කශවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන්කං කශවර ෆී කිතාබිම් මක්නූන් රක්කාතරි කුරව්වාෆාවා ෆොතෙග්ගය لا يمسه إلا المطهرون طاهر وگنوا ميهم منوي افتوغا نبيه نت تنزيل من رب العالمين اي عالم تكوغ وري رسكالانغ حضرت باوا لو فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهم دوغوك فروا كودا كوراني ميواها كيا مدوغا إبهي مي قرآن مدوغا هي وتجعلون رزقكم أنكم تكذبون أدي تيبا ميهن රිසුකු දෙව්වි කමුගෙ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දුගු කුරුන් කමුගා තියබෑ මීහුන් හදමුෙ ෆලෞලා ඉසා බලගතිල් හුල්කූම් ෆහෙ මරුවුමුගෙ වගුතුගා කරාහමය ෆුරාන අයිස් නේවා හොලියන් එලිජ්ජෙ හිඳෙ وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهم بلا بلا تبموه ونحن أقرب إليه منكم ولكن لا تبصرون أدي تيبا ميهم نفر إميها එබහි මරුවා මීහා ආ ගෑක්කම් බොඩි තිමන් රස්කලාන්ගේ එහෙනෙක් කමකු තියබෑ මීහුන්නක නුෆෙනේ ෆලවුලා ඉන් කුන්තුම් ගෛර මදීනීන්

එවරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ දෙං තිමම්මෙන් දොගුකුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවයි තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: නොදි හමෙගහර්ස් දීලුගේ අඩු
1: දුනියවී තිරියුළුම්ගේ උපාවරිකමා සුවරුගේගේ මතිවරි නිර්මත වාසිල්වුමා
2: සාලිහන්ගේ පකීචා
1: අලුකම්ගේ රීති ආදතකා අහ්ලාවගේ මතිවරි සිපත ලිබිගතමා
2: සාලිහන්ගේ පකීචා
1: මෑරැසූලාගේ සුන්නත්ගේ මච්චා ඉමාමුන් නවවයි රැහමෙහුල්ලෝ ලිඋබාෆාවා රියාලු සෝලහයින් මිෆොතුගේ බාබුතකුගේ ශරහයින්
3: හැඳුනු දජ්ජාලුගේ වාහකයාද වකම් හවීරවිරු සැබේබය කදුන්න එකමුගේ බිරුවරිකම් සිකුන්ඩියන් ඒ නැගිෆවා තසොවරු ෆිලා නුදාක නබිය සොල්ලවාසම් ඇගිවඩාගෙන් සවල් කරන තිබය කලුන් කිහිනෙත්තෝයි
1: අලුකම්ගේ ආදතකා අගීදායා රීති අහ්ලාවගේ මතිවෙරි ಅಗುಹುರಿ ಎತ ಫಿಲಾವಳತಕೆ
4: ಇಸ್ಲಾಂ ದೀನುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಾಲ ವರ ಬೊಡ ಮೇ ಬಾರ್ ವಳವಣಿ ಅಲ್ಲಾಹಂ ಏಕನೆ ಅಳುಕಂ ಕುರುಮಾ ಶಿರುಕು ನುಕುರುಮಂ ಅಂಗವಫ ದೆಮ್ ಮಿ ಅಂಗವಣಿ ಎಮ್ಮೆಹಾ ಮೇ ಸಕುಂ ಎಬ್ಬಾವಂತ ಬೈಗೆ ಗೊತ್ತು ಗವುಮಂ
1: ಆದಿತ ದುಹ ಬುಧ ದುಹುಗೆ ಮಿಂದುರು ದೇಚ ಹಾಯರು ರಿಪೀಟ್ ಹೋಮ ಅದಿ ಬುರಾಸತಿ ದುಹುಗೆ ಹಿಂದುನು ಅಗ್ಗಡಿ ತಿರಿಹು ಅದಿ ಅಂಗಾರ ಅದಿ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ದಿಹಗಡಿ ತಿರಿಹು ನುವದಿ ಹಮೆ

මේගේ අත්‍ය නොනි ජීවනක නොදෙච ඉතේ ගෆානා දිමයන් ඉස්නක බලා මිහ නොලෙච දෙන් එකේ ගෆාන ඒ වඩා ගති රංගලු කමි ගේ ඒ දක්කවනි රංගලු හැම වාහක පුලකේ අවරින් නකීත්‍ය බෑ මිහුනන් හිංහෙ නසෙහෙතිරේ ඔකමයි තෙබෑ මිහුනන් එහිවා එහි බෙවේ වාගි වෙරිය ඔකන් තෙබෑ මිහුනන් රංගලන් ඉගේ නේ තෙබෑ මිහුනන් එම්ම මොළගත කි එකේ ගෆාන නයි දෙකොල නහදා ඒදි වඩාගේ ගොත්ක දූකන් එක්වරියුමේ එබෑ මිහුම් නෙෆුවේ කලේ ගෆානිකවක තියවාහක නොදක්වාරේ මිය හරක කලේ ගෆාන මක්කයන් අරා වඩාගෙන ගින්නේ හැම නොවානේ මියන්න අහරු වඩාගත්ක පරිහමයේ ඒරුන් එම්මෙන් නබෙස් අහර්මෙන් කලේ ගෆාන මක්කයන් අරා වඩාගත නොදී හිපාටය පිකන් ඉගිදානේ ඔරවස් වඤ්ඤේ මිහුනන් ආඛිරුගා ඉංගිෆා උන්නානි කන් හිගි ගොත්ගේ හගීගතේ බයකු රාබා ගිත්තගේ නෝනේ දෙම් මීනා මි දෙමෙදුගා හිඟුන් හුට්ටාපා හිඟාජ්ජේ දෙන් ඉතුරු රසූ ගයිෆාන් ෆරාප්ලු මක්කාගේ මිහුගේ කාරිය සෆීරක් ෆොනුගුම කස්තුකරබයි ෆොනුබානේ බේකකි ඔස්මාන් ගයිෆාන් කම්ගා දබ්බා එකේ ගයිෆාන් ගරිහුගා දානේ දිහ මිහුන් අයියන් කරබ්බා ෆොනු වැෆියේ මේ ෆොනු වීර අමුරු කුරෙබී මක්කාය වඩාගේ මක්කාගා නිකම තෙපාති ඉස්ලාම් නයි බද්දල් කරබ්බා එමිහුණක් තනස් ගමයි හිෆයිකන් ලිබුන්ගේ දොස් ගෑබිජි කම් ගොෆාවරි කම් ග ખબર දෙව්වා හෙද්දේ මතයි රසූ ගයිෆාන් වඩාගේ නෙවි ගෙෆ්ල ජයාරෙ කුරෙපු නෝන් එන් එබිස් බේනු ෆ්ලොග ගා නෝන්කන් මක්කාගේ වෙඩින්නන් එන්ගේ මසේ දිින්ෆය ස්මාන් ගිෆානු ඒ දිහ බේකලනෑගෙන් වඩාගේ මක්කායන් අරා වඩාගතී ගිෆානු තිමාගේ ඉබ්බානුබුණු සයිදිල් අමවී මීනාගේ සජාම දරුගය ස්මාන් ගිෆාන් මක්කාය වඩාගේ මිවාකුළු දෙකීමා කුරේ ස්වංහයක මීහුන් දෙන්නේ ඉබාකි මොහමද ගිෆාන් තිය වඩාගේ ගොත ලස්කර ගොයාගෙන් වඩාගෙන් හම එක් ගොතකුම් බෙස් මිරසන් අරා වඩාගෙන් නවානය එහෙම වීමා මියහරු වානී එමරි වඩාගන්නවාසේ එවඩාගෙන් ෆා එහෙම් බෙස් ආදාගේ මීහුන් ඔම්රාව මං අන්න ෆදියකුන් එහෙන් අහරකුන් වඩාගෙන් කජ්ජුවේ ඔම්රාවේ වඩාගත්ක සමය දෙන් එමීහුන් ඔස්මාන් ගුෆානයි ගුෆාන් ගරිහුගා වඩාගේ දිය බේකලුනායි මක්කාගා තින්දු ස්වාදෙන් හයියර කොප්ුවේ අදි මක්කාගේ මීහුන් ඔස්මාන් ගුෆාන් ගරිහුගා දන්න නැෆියේ ගුෆාන් තවාෆ් කරබා හෙද්දි වික වරිහමය එක ගුෆාන් විදාලු වියේ අහුරමෙන් තවාෆ් නොකො මිති වී තිය බෑ මීහුන්ගේ හමන හමයක බලාගින්න නෝනේ රසූල්ගා ඉෆාන තවාෆ් නුකුරපේ ගෙෆ්ලිකි කාරීගා අහරමෙන් කිතම ඉරකු තිබ්බස් තවාෆ් නුකුරා වසීමෝ ඔස්මාන් ගුෆාන මක්කා වඩාගත්තුමු ඔස්මාන් ගුෆාන ගෙෆ්ලු ගරිහ වඩාගේ නෙවි ජිතායේ මිහාර තවාෆ් කුරපානේ කියා මුනාෆිකුන්ගේ මීහුන් බාහක දික්කේ මිවාහක සුවාපා රසූල්ගා ඉෆාන හදිස් කුරෙබියේ තිවන් කජ ඉෆාන හීපුලවනී කජ ඉෆාන තවාෆ් නුකුරපානේ හෙන්නේ ඔස්මාන් ගුෆාන මක්කා වඩාගින් ෆා ලස්සු වඩාගත්තුමු එකමා මේ ඉස්ලාමුන්ගේ තෙරේගා වර සක්කුත ගින වෙජ්ජේ මක්කාගේ මීහුන් එකලේ ගුෆානයි එකලේ ගුෆානුගේ අරිහුගා දිය මීහුන් කතල් කුලයි ඉකම් ගාවිස් වාග දෙකෙන් පරාපිය දෙන් සදාමයි සුල ඇලිබි රසූල් ඉෆාන හදිස් කුරෙබියේ එමීහුන් ඔස්මාන් ගුෆාන කමේ කොෆීයා එමීහුනයි හංගුරාම නුකුරබා අම්රේ නුදබාන බයාතු රිද්වාන් දෙන් මක්කාගේ මීහුනයි හංගුරාම කුරෙබුම් ගමච්ච බයාතු හිස්මක් අසාබේ කලම් එවිලේ බුමන් අමර ගුෆාන නුකුමඩාගින් ගෝවාද බැපිය රසූල් ඉෆාන වඩාගින් මි බයාතු හිප්පේමන් හුන් නෙවි mitagawa samar gaygi karige miga shajratur ridwane nanki mashhur wegin miyon etanga namaz kulama gastukog gen ayas nadurgen hada verumun umar gufan ge khalifa kamga igas khanda deba etan forwa deba fi meme bekag midwo baati pei makka fata wejjama daanen mata shahid wejjama daanen anguram kulonga machere mi baati pei bekaluna maris kidang rusawa odigin waakan engeuma milya ay baba deba fi لقد رضي الله عن المؤمنين إذ يبايعونك تحت الشجرة إلى آخره أصحابي كدوم مبعاته ببير مكاة مشركون ميهم إسلام لسكر أولئك تبيرما فانساس ميهم مجد مكرز بن حفظ بركفة مثل فرما فابي دين إسلام لسكر حرس بريكن هن نبي محمد بن مسلمت فانساس ميهم حير قربا فا ميهم بريكن هر بيها فسا فنوا دبا فيه මේ ખબર මක්කා දිබුන් එමිහුගේ ජමාතිගේ බෑක් වෑස් ඉස්ලාමුගේ හරසත් තිබෙයි බේකල් දුනායි කුරකම් හමලදී එමිහුගේ තෙරෙන් අනිකා බාර මිහුන් හයර් වෙජේ ඉස්ලාමුගේ තෙරෙන් එබ්බේකේ ශහීද් වෙජේ ඉස්ලාමුගේ ලස්කරුගේ තෙරේගා තක්වීර් තහ්ලීල් තල්බියාගේ අඩු ගදවමුන් ආදේ සුල්හුල් හුදයිබියා මිනංගේ ගොත කන්තන් හිඟුම ග්‍රේෂන් හැගේ කාෆරුන් බිරුගින් ජේ එමිහුගේ ෆරාතුන් සුහල්බුන් අම්රේ විකිනු මිහක් ඉතු රසූල් ඉෆාන් ගරි හෆනෝ ඇෆුවේ මීනායා එක්වා මක්කාගේ බොඩුන් කුරි ජමාතගේ මීහුන් බෙසයේ මි සුහෛල් බුන් උම්රකී අර්බීන්ගේ තිරෙන් දූ ෆසේ ඛතීබෙකේ මීනාගේ වාහක බදුරු හංගුරාමයගේ වාහකයා ගාවිස් ඉස්සු හිඟාජ්ජේ දෙම් මීනා ඇස් ඉතු රසූල්ලා ඉෆාන් නායි බද්දල් කොත් දන්න නැෆියේ ඒ මොහම්මද් ගෙෆානේ කලි ගෙෆාන කී එබ්බෙස් ෆසාදයක දුවාකුස් ලෝබි කුරබා බේක රකීමෙන් නෝනේ මිහින් ගිහින් ඉකන්තකී
අවුගුණගේ තිරයෙන් වෙස් තිබි බුද්ධිවරින්නයි හරුමියුන්ගේ බුද්ධිග මච්චන් හිඟා කංකමෙන් නොනේ අධි කියතෝ අවුගුණෙන් කුරේ මොයෙන් රාපාති වේ රුලීගේ මච්චන් හිඟා කංකමෙ මිහෙන් බීරු දෙබෑමියුන් මේ එගි දුකොල්ලා කොම්මෙස් ඉන්සාවිගේ මච්ච රුජුව උම කලිග ෆාන්මයි හයර් කුරබ්බාපාති අවුගුණෙන්ගේ මිහොන් දුකොලෙ බී යා කියතෝ අදිස් කුරේ වියති බෑමියුන් හයර් කුරේ මිහොන් ෆොනෝ අස්ම දාන් දෙන්නේ දෙන් එමිහුන් ගොස් ඔස්මාන් ගුෆානායි කලිග ෆාන් ගරිහුගා වඩාගේ දිහ බේකලුන් ෆොනෝ අපුව දෙන් දෙවන ෆහර සුහෛල් අතුජේ මිෆාරුස් බඩුන්ගේ ජමාතිගේ මිහුන් අය මිෆාරු ඇස් ඉතු රසූල්ලායි ෆානායි බෑමිහුනායි මෙදුගා වර ගින වාහකත දෙකෙවි දෙපරාතුන් වල ජුවා වෙයිෆා ග්‍රේසුන් හැගේ මිහුන් ඉතුරු කලිග ෆාන් එමිහුනායි සුරහය වඩා ගතුන් එමිහුන් එදේ ෂර්තුත ඉතුරු කලිග ෆාන්ගේ කම්වේ ප්‍රොන් හොරාලා ෆුව මි වේවුන ජුවාබ්තෝගේ තිරේගා ඉතුරු කලිග ෆාන් හදිස් කුරේවියේ තිය බෑමිහුන් තිවන් කලිග ෆානායි ගෙෆ්ලායි දෙමෙදුගා හුරස් අලාතිවන් කලිග ෆාන් මක්කයන් අරා වඩාගත නුදිනුගේ සෝබකී කොවැ හියෙවි මිහින් එසීම එමිහුන් දෙන්නේ ඉබාකී කලිග ෆාන් තිය වඩාගේ ගොතුගා වඩාගින් තිමම්මෙන්ගේ මනාකුලෝම නැති මක්කයන් අරා වඩාගින් උළුබෑ පිනව අරබීන්ගේ මිහුන් වාහක දක්කානී කලිග ෆාන් තිමම්මෙන්න පුරේ ගතේ වඩාගින් කලිග ෆානුගේ අමෘත තිමම්මෙන්ගේ වච්චන් හිගණී කවරේ මිය කීහම එගොතකුම වෙගෙන් වානේ ගොතේ නෝනේ මුරේසුන් හැගේ මිහුන් කලිග ෆාන් සුල්හය වඩාය ගතුන් එදි හුරහොලි ෂර්තුත ඒකේ ඉස්ලාමුනායි කුරයිෂුවන් හැගේ මිහුනායි දෙමෙදුගා හඟුරාමේ දෙකොළ විරිකම නැති හතර අහරු වාන්දෙන් ඔතුන් දේ මුරයිෂුවන් හැගේ මිහුන් කුරේ මිහකු ඉතුරු කලිග ෆානුගේ අරිහන් හැම ඉස්ලාම් වෙගෙන් දිය නමොස් එමිහක් අම්රා එමිහුන්ගේ කෑරිය ෆොනු බුමායි එකලිග ෆානුගේ අරිහන් මිහකු කුරයිෂුවන් හැගේ මිහුන් ගාතන් අයස් එමිහක් අම්රා ෆොනු බුන් නැතු තිනේ මියාරු ඉතුරු කලිග ෆානු අසහාබේ කෙනු නැගේ මක්කායන් අරා වඩා නුගෙන් එඹරි වඩා ගතුමායි මියන්න අහරුන් එක ජෙගවාන් ඔසාව ඒකජුනෑගෙන් බඩාගතුමුන් ගරේශුන් හැකි මීහුන් රටුන් සෑබාපා එබේකජන් තිින්දෝ තිබ්බවා මක්කා දිනවායි එතිබ්බවා තිබ්බෙමුගා දතුර මතීගා ගින්ගුළුන් ආදවගෙන් බා හතියාරු මෙනවී නුගෙන් ගුළුබුන් එ හතියාර කී කණ්ඩියයි දුන් ජැඩියයි දුඥ හතරේ ගුරේශුන් හැක අරබීන්නුන් එහෙන් අරබීන්කුර එක ජෙගවානයි එබ්බෑවේ එක ජෙගවානුගේ වෙරිකුම්ගේ අහුදුගා තිබෙන් හිතන් එරි බයකු එක ජෙගවානුගේ අහුදුගා තිබ්මායි ගුරේසුන් හැක් මීහුන්ගේ වෙරිකුම්ගේ අහුදුගා තිබෙන් හිතන් එරි බයකු එමිහුන්ගේ අහුදුගා තිබුන් මිය දෙම්වැය වරක්ගෙන ජුවාබ්ත දෙපරාතුන් වේම ෆහුගා ඉතුරු රසූල්ලා ඉක්ෆාන් ෂර්ත ගබූල් කුර බෑෆිය අස්සාව ඒකජන් දන්නේ එබේකජන් මිකම වරන් හිතාමයායි හිප්පුලා නෝන් ඇස්වාවේ එබේකජන් එබේකජක අනි බේකජක විදාලවේ උළු වසේ ස්වහාන දෝහියේ ඉස්ලාම් දීන් එදිගෙන් අහුරුමෙන්ගේ කාරියෙන් ඇ මීහකුවේ සම අඹරා එක අපරුන්ගේ තිරය රද්දු කුරම් බීතායේ මියරු ඉතුරු රසූල්ලා ඉක්ෆානන් ඉවඩාගරින්ගෙන් හදීස් කුරෙබියේ අහුරුමෙන්ගේ කාරියෙන් එමිහුන්ගේ කාරිය මීහකු දිය නම එමිහකී ස්වාමීගේ රහමතුන් දුරුකර බෑෆියල් කිව්වේ එමිහුන්ගේ කාරියෙන් අහුරුමෙන්ගේ කාරියෙන් එමිහකු අහුරුමෙන් රද්දු කුලයක සමයි කියලාගේ එමිහු ගෙල්ලින් නුකර බානිතේ කොමස් මගින් ස්වාමීගේ එමිහක දක්වා පාවුට්ටේ අලි මිකන්තක වරෙස් අසහාබේ කෙනෙක් කන්ත බොඩුවි උම්රා උමන් එහ්‍රාම් බඳිගේ මිසාවන් ආස්වා තවාප නොවේවි එම්රි වඩාගෙනවා අම්බී කමේ මිකම්ගේ අසර එකුම් බොඩුවි කමී සලාමයි සලවැල්ජි රසූල්ලා ඉක්ෆාන් ගිෆුල්ගා තවාප කුරේ වියති හුවෆෙන් ෆුලුන් දිකෝලාගේ ඛබර ඔති මිබේ කෙනුන් එමෙදුගා හිඟා ෆිත්‍රි ෆේ මිකම් බොඩුවානේ තායේ ඉතුරු කේ ඉක්ෆානායි අදි එහෙම්බස් නබී බේ කෙනුන්ගේ හුවෆෙන් ෆුලකි වහියේ මිකන්ත බොඩුවි වරි උමර් ගුෆාන් වඩාගින් අබූබකර් ගුෆාන බිජාලු වියේ ඒ සිද්දීකායේ රසූල්ලාහි ගෆාන් දිකෝඩාගින් හුවෆෙන් ෆුලුගේ තවීලකී කොබෑතෝය අබූබකර් ගුෆාන බිජාලු වියේ රසූල්ලාහි ගෆාන ඒ හුවෆෙන් ෆුලුගේ වාක්පුළු දෙක්කෙම්ගා ඉෆ්ෆහරුස් මියහරුවේ හදීස් කුරෙබි අඩුපුළු එසීම්තෝය අල්ගුන් නොහමේ අමර් ගුෆාන මේ වාෆලේ ලබාෆා බිජාලු වියේ කලි ගුෆාන මැරිස් කියාගේ රසූල් ලබානතේ කලිය ගුෆානින් ෆිකෝහ බොඩුගින් බාබේ කල්කීමෝය ජෙන් දෙපලාතුක එලින් තිවිගින් මිසුල් හනාමා ලියාම් විජ්ජේ ලියුබන් ඉහින් දොඩාගතී සයිදුනා අලි ගුෆානේ කියාදිපන් ඉන්නේ ඉතු රසූල්ලාහි ෆානේ ඉතුරු කෙලිෆාන හදීස් කුරෙබියේ ලියාතේ බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මෙහෙන්ම හදීස් කුරෙබමු සුහෛල් ඉඳවද නොඇවියේ නෝන් නෝන් තිහෙන්නකුන්නේ නෝනේ බිස්මිකල්ලාහුම මෙහෙන් දියුබාරේ තිය විදාලවා බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම කී ගුරැස්වන් හැගේ මිහුන් දන්නේ ඉච්චේ නෝනේ ඉතුරු කෙලිෆාන ආ එබුනාගුත ලියුබාරේ හදීස් කුරෙබාවියේ දැන් හදීස් කුරෙබියේ ලියාතේ هذا ما صالح عليه محمد رسول الله مين علي غفان جيو بيتنا سهيل دنافي نون نون تياغوت تياغا جيفا اوغين نواني اهني علي غفاني رسول الله كان ارمن دننما علي غفاناي ديكلو سلحاب احد نامادي اولين جهوني ستوي اه نكون نوني الغون من دنني تيي محمد بن عبد الله كما اهن ديو بات حديث كريبي اه رسول الله فهلافا ابن عبد الله يلياتي مي بس فول تيم فهر بلال ويس
අර ඉෆාන් හම එක්කම නොකුරපා හනු ඉන්නවා ඇතිව. දෙන් ඉතුරුක ඉෆාන් ඒ පැන් අතල බෑගින් එතම් ෆුස්වාපා දෙවාපා හදිස් කුරබියේ අදු තිමන් කර ඉෆාන් එමිහම් බුණාහා ගොතෙම කබූල් කුරපනි ගදකන් දි බොඩෑගින් ඉන්නවය. කර ඉෆාන් තියපද එච්චේ ෆොහෙපා දෙකොල් වෙනින් බුණා ගොතක ලියුමන් ජේදුවහුන් ඉන්නවානි බජිවස් වෙගින්න. නිපස්ලෝග මොජ්ජායන් ඇස් අලි ඉෆාන් ඛලීෆා කම්ගා දිමාවි හම හදිස් කුරවි ෆදෙන්. දෙන් අලි ඉෆාන් මොහමද් ඉබ්නු අබ්දුල්ලාහ් ලියුබාෆිය මේ සුල්හනාමාගේ දෙනුස්ඛායින් අනෙන් නුස්ඛා ලියුවි මොහම්මද් ඉබ්නු මස්ලමත් ගෆානේ මේ සුල්හනාමා ලිය මිකන්තන් නිමිගෙන් මේ බෑමියුන් අදි නුදනි සුහයිල් ගුදරි ජුන්ද හිදිලාගන් දමමුන් ඉස්ලාමුන් ගෙලස් කරු ඉතිරියන් ඇස්වදි ජේ මේ නායකි ඉස්ලාම් වෙගෙන් හිජ්‍රයත් දාංගල ඇති මක්කාගේ මීහුන් හිදිලා ජහා හයර්කොගෙන් බලහත්තා මිහිකේ මිදෝ තම්රල් ඉබිගෙන් හිදිලා කඳාලාපා ලක්කා තිරිකන් හොදමන් ඉස්ලාමුන් ගෙතිරියන් ඇස්වදි ජේ මිහාජුගා මක්කාගා තිබී කිතම් මිහිකේ මීනා අවමන් හදිස් කුරෙබියේ මාරස් කලයන් කිවික් කික්කුරාටෙ මෙබෑ මිහුනා එක්කුවා දාහෙවෙ එකදාගි කලේ ගෙසයි අදි එහෙම් මිස් තියහාජුගති මිහුන තනොස්කන් දෙබානසෙවෙ අහුරුමෙන් මෙබෑ මිහුනායි සුල්හවෙ අහුදුනාමා ලිය එමිහුම් බුණිග ඉක්ද ගබූල්කො නිමිජේ අහුරුමෙන් එමිහුන ගදරෙ නුකුරා හුසීමවෙ මි මාහදාගවා මගුන් කුසාත්වන් හා මිහුන් ඉතුර් රසූල්දෝ ඉගිෆානුගේ අහුදු දර බලිජ්ජවෙ බකුරුවන් හා

0: කොම්මැ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකේ. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බාකුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: ෆතිහ ෆහෙච්චහි මේ දීනුකයාට.